ඒකයි නම් කියන්නේ. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි.